감옥 봐. 감옥 와. 돌릴 것만 봐. 뭘 돌리는 여봐. 이러면 엇바를 아빠 못하나 모하메디 아무것도 뒤집어 줘봐 어제 국가 이브라임 다이브 노 이꼬 이월레워 대원 아치 못하나 이꼬 나피 와냐 General Olusegun Obasanjo. Pe ko wa duro gẹgẹ bi adari orilẹede yi lologun nigba naa. To wa sise lori ifese mule awon eto le to je ti Murtala Muhammad. A tun ti ko lodo akoni Ibrahim Taiwo. Ẹ já dòwú. Ilẹ̀ Yorùbá. Àbí kí ni pé ẹ̀yà Yorùbá ń lò wù. Àgọ́ òwú. Lábẹ́ òkúta. Níbi tá a ti lè sọ pé gbogbo àwọn òwú. Bí wọ́n ti ṣẹ̀wá.